විතරකම් කන්ති තාපීක පෙර විතරකම් කන්ති නිවන් ngalengrengku mikiri terlalu apa itu pola mana mikiri